ආයුබෝ වන් ලංකන් ෆෂන් හි තවත් සංස්කරණයකට මම ඔබව සාදරයෙන් පිළිගන්නවා ඔන ලයිව් 90.5 මම පෑම් රාජපක්ස ලංකන් ෆෂන් කියන්නේ ඔබ මතක මාවතට ගෙන යන එකම ස්ථානය සමහර පැරණි සමහර නව සමහර තනු අපේ ජීවිතෙන් කිසිදා නොයන තනු හැම සෙනසුරාදවකම දවල් 12 සිට එක දක්වා ඔන්ලයින් සවන් දෙන්න පුළුවන් එහෙම නැත්නම් iTunes හෝ රේඩියෝ එකේ 90.5 FM තරංග මගින් සවන් දෙන්න පුළුවන් සුබරුදු පරිදි මම අදත් විශේෂයෙන්ම අද අතීතයේ සිට ගීත කිහිපයක් ඔබ වෙනුවෙන් තෝරලා තියෙනවා අතීතේ උනාට කවදාවත් කිසිදා අමතක නොවන තනු මේවා ඉතින් නවයන් කිහිප දෙනෙකුගේ තනු තෝරගෙන තියෙනවා ඔබ දැන් ඒ සවන් දුන්නේ ඔබ ඇපල් මලක් වගේ දෙන්නට වසර මං හිතන්නේ 15කට විතර කලින් මේ සින්දුව හැම දෙනාම මන්මත් කරපු සින්දුවක් ලක් අම්මා followed by Neela Wickremasinghe su sata baraning ape matakayan wala randi thibena sindu meva when we come back more from Lankan Fusion Sena Nayaka verily at the lakkam

0: Across to Hawkesbury Community Newspaper is a family-owned and operated free community magazine. 10,000 copies are printed every fortnight and delivered to 75 different locations across the Hills and Hawkesbury areas. If you're unable to pick up a printed copy, there is free online access at hillstohawkesbury.com.au plus the newspaper's social media sites. The Hills to Hawkesbury team's aim is to inform, involve and inspire, which is why partnering with Alive 90.5 makes perfect sense. Station sponsor.
1: Adriano Coluccio Funeral Services is an Australian-owned and operated funeral home providing dedicated, dignified, versatile and professional funeral services, assisting community members in their time of grief and loss, regardless of ethnicity and religion. Our commitment and compassion is dedicated to setting the highest standard in funeral professionalism and supporting families through what is the most difficult time of their lives. Located in Smithfield and Miranda, servicing all Sydney areas, Adriano Coluccio Funeral Services, always with you. 9604 9604. Station sponsor.
2: Alive 90.5.
3: Welcome back to Lung Confusion on Live 90.5. I'm Pam Rajapaksa. ඉතින් අදත් වෙනදා වගේම ඔබ සඳහාම විශේෂයෙන් තෝරගත් මේ සංගීතය ඔබ රස විඳින්න නැතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. Abatian Santos Malpan Podak e ape listener request එකක් විශේෂයෙන්ම මේ ලබන සුමානේ එන සංගීත සම්දර්ශන වෙනුවෙන් ඉල්ලපු දෙයක්. ඉතින් ඔබටත් ඒ වගේ සංගීත සින්දුවක් අහන්න කැමති නම් 0405905905 text message එකක් අපිට එවන්න. ලබන සතියේත් ආපහු ලං කන්ෆියුෂන් මගින් හමු වෙනතුරු මේ ඇත්තමයි දෝ යෂාන් ෆීචරින් ෂේ. ඊට පස්සේ අපේ පරණම බයිල ගීතයක් අනිල් භාරති ටිකිනිමලී ඔබව ගෙදර ගෙනියන්න. Until next week.